නමෝ කලහකර්තා නමෝ සාන්ත රූපේ නමෝ ඉන්ද්‍ර ඉන්ද්‍රය නාදං විපූතේ කලංකා රූපේ අලංකාර අලංකේ නමෝ ආස ආසේ නමෝ බාංක බංකේ අපංගී ස්වරූපේ අනංගී අනාමේ තර්පංගී තර්කාලේ